livefm.lk. Live effect.

0: වෙහෙස නිවන රිද්මය www.livefm.lk.
1: Live FM.

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tuning Radio FM යන හැම තත්ත්වයකම ඔබලගේ අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරින් Live යයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින

0: Сергей Рыдмая.
1: දැන් වෙලාව උදේ 6:00.

மகர ஹோம ஆகமட்ட குடகமட்ட www.com.

ತೊಲೈಬ ಅವಕಾಶೇ ಲಾಂಗ್. ಕಿಯಾದ ಗಸ್ಮ ಲೈವ್ ಎಫ್ಎಂ.

விசை சைபர் அவகாஷே லாங்கிய ஹதகஸ்ம லைவ் எஃப்எம்

சைபர் அவகாசி லாங்கியாத கஸ்ம லைவ் எஃப்எம்.

ඔබ ආදරය කරන නිර්. තුරුවම ඔබ ළඟ රැඳුණු Live FM and ලොව සුපතල Radio Garden Tuning Radio FM යන app එකෙන් තත්ති බලසෝ හැකිය ඔබ තුනෝ චහරෆ්ට් ඔකේ ඔබේ යන්නිට සර්පම මේ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තබෝ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය

Ruhunata. Rajuratata. Sinkadagal. www.livefm.lk.

Bihu desu dutuwama. Aiyen kolu setaka.

www.livefm.lk. Hit the pin of an

0: ವೇಹಸ ನಿವನ ರಿತ್ಮಯ www.liveFM.lk.
1: Live FM.

0: Nona Betina G. Ritmeyer, Live FM.
1: Live FM.lk.

ವೇಹಸ ನಿವನ ರಿತ್ಮಯ www.liveFM.lk. ಡ್ಯಾಂಗ್ ಲಂಕಾ.

ನೆಟವಿನ ಸಿಂಧು ಅಹನ ಆತರೆ ಹಿತ ಸಣ್ಣ ಸಣ್ಣ ಸಿಂಧು ಅಹನತ್ ಒಬ್ಬ ಕೆಮತಿ ನಮ್ www.hdlekan.com/radio ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ

0: வேகஸ் நிவர்ண ரித்மய www.livefm.lk.
1: LiveFM.lk.

நேட்டவின். සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාස් රෙස් කර සික්‍රියෝ දිසරම් හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ

ඔබ ආදරය කරන නිරතුරු ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන සන්දමු අතර ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.

0: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම Live FM.
1: livefm.lk

ರುಹುನಟ ರಾಜರಾಟ ಸಿಂಕಡಗಲಟ www.liveFM.lk

0: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම Live FM.
1: livefm.lk

దేవుల పిటియట కమురు పిటియట నావల పిటియట కల్పిటియట www.com

මහරගමට හෝමා ගමට ගමට www.

දියුලපිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.

నేటవైన సింధు అహనాథరే హిత సన్న సన్న సింధు అహనాథ్ ඔබ කැමති නම් www.iwdo.com හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.

வேகச நிவுணர். www.livefm.lk

0: Ale nangalava
1: Live FM.LK

0: ඇටවෙන සිින්දු අහන අතරේ හිත සැනසෙන සිින්දු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිකරෙන් සීඩික සඳු හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලසික් රේඩියෝ රඩියෝගාඩන් ටියනින් රඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ්බඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: livefm.lk

ये हिटियात मैं ही हिटियात। हितो तो दानी ना रिद्म या लाइव एफएम।

0: www.livefm.lk. Kita pinovana rasa.
1: Livefm.lk.

ನೆಟವಿನ ಸಿಂಧು ಅಹನಾಥರೇ ಹಿತ ಸಣ್ಣ ಸಣ್ಣ ಸಿಂಧು ಅಹನ್ನತ್ ಒಬ್ಬ ಕೆಮತಿ ನಮ್ www.iambiketanclaid.com ಹದವತೆ ಸ್ಪರ್ಶಯ ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක්

Roger Tata. Sinkadagalata. www.livefm.lk.

0: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම Live FM.
1: Live FM.

0: www.livefm.lk. Hit a Pinova na rasa.
1: Live FM.

livefm.lk. www.livefm.lk.

0: සයිබ අවකාශයේ ලාංකීය හදගැස්ම Live FM
1: Live FM .lk

0: ඒ හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.
1: LiveFM.lk

දියුල පිටියට අඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.dewulapitiyata.com

0: ලංකා වෙලාවෙන් උදේ 10යි. හතලිහයි.
1: Live FM.

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා තවත් වැඩසටහන් අවශ්‍යකව අප්ඩේට්ස්ටිම් ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tune in Radio FM යන අපව තව වෙගම කොටයක හැකව අපියට සතින් දනුන් දෙමු අජාරක කිරිපතේ නැවකින් සින්ප්‍රේමයි මේ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තබෝ ශ්‍රාවක ඔබට ස්තුතියි Live FM නොනවතින ගී රිද්මය

මහරගමට. හෝමාගමට. ගොඩගමට. www.la

0: livefm.lk.
1: livefm.lk.

0: ರೇಹಸ ನಿವನ ಹೃದಯ www.liveFM.lk.
1: liveFM.lk.

0: ನೆಟವಿನ ಸಿಂಧು ಅಹನಾಥ ಹಿತ ಸನ ಸಿಂಧು ಅಹನಾಥ ಒಬ್ಬ ಕೆಮತಿ ನಮ್ www.liveFM.lk ಸೈಟ್ ಕಡೆ ಗಿಹಿಂ ಎಸ್ಕ್ಯೂಸಿಕ ಕ್ರೇಟ್ ದೇವದು ಹದವತೆ ಸ್ಪರ್ಶಯ ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුන් ඉන් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවී ගණනාවක් කොසේ ශ්‍රවණය කළ හැකි.
1: LiveFM.lk

Sri Lanka. රිද්මය විශ්වය සිසාරා Live FM.

0: 系哈特利系。
1: Vehsan Nivana Ritmaya www.livefm.lk

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා අප වෙනම කොෂණව අප තුටින් ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය

ඉවුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.ifm.lk

cabeça. Nivana Ritmaya www.livefm.lk.

0: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.
1: Live FM.

ආදරය කරන නිරතුරුවම ඔබලඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

හිටියත් මෙහෙ හිටියත්. හිතට දැනෙන රිද්මය. Live Effect.

0: வேகஸ் நிவர்ண ரித்மய www.livefm.lk.
1: Live FM.

මහරගමට. හෝමාගමට ගොඩගමට www.la

0: துலகை ஹத்தலிகை.
1: Live FM.L

දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.com

ಸೈಬರ್ ಅವಕಾಶೆ ಲಾಂಕೇಯ ಹದಗಸ್ಮ ಲೈವ್ ಎಫ್ಎಂ.

0: लवल इकाई। लंकावे अपे वेलावें
1: Live FM

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tuning Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවත

මහරගමට හෝම ගමට ගොඩ ගමට www.la

0: ಯಾವುದು ಅವ ಲಿಖಾಯಿ.
1: ಡಿ ವಿಸೈ

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන අපරවම වැඩම කොෂවන කලව අපට සුදැදෙමු ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුන Live FM දැන් ලොව සුපතල Radio Garden Tuning Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණක ශ්‍රකලවට සින්දෙන් අජහනිරිය ඔබලේ ඕම බ්‍රවුසරයකින් ලයිව් යන කර සිමමන ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි Live FM නොනවතින ගී රිද්මය

www.livefm.lk.

නැට වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමති නම් හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ

0: ඉඩංගලාව සවස දෙක.
1: රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk

දියුල පිටියට. කඹුරු පිටියට. නාවල පිටියට. කල් පිටියට. www.ifm.lk

www.livefm.lk. Hit the pin of

0: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.
1: LiveFM.lk

దేవుల పిటియట. కమురు పిటియట, నావల పిటియట, కల్పిటియట. www.com

නැටවෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක්

0: mabuti na girit maya. Live FM.
1: Live FM.lk.

சைபர் அவகாஷே லாங்கிய ஆதகஸ்ம லைவ் எஃப்எம்.

දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.ifm.lk

දියුල පිටියට කුරු පිටියට ආවල පිටියට www.jabu.com

Ruhunata. Rajaratata. Sinkadagalata. www.livefm.lk.

දියුල පිටියට අඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.

0: livefm.org. සවස 5යි ලංකාවේ වෙලාවෙන්
1: live fm

Wilson. Nivana Ritmaya. www.livefm.lk.

Ruhuna. Raja Ratata. Sinkadagalata. www.livefm.lk.

රුහුණට රජ රටට සිංකඩගලට www.livefm.lk

এহিটিয়াত মেহিটিয়াত। হিতটো জানি না ৱিথ মাই লাইভ এফেক্ট।

சைபர் அவகாஷே ஆங்கிய ஹதகஸ்ம லைவ் எஃப்எம்

නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රොක් ක්ලබ් ඉස්මතුන් හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකියි.

0: மாநிலாவ சவசாய
1: லைவ் எஃப்எம்.எல்கே.

0: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය ලයිව් එෆෑම්
1: Live FM.

Wilson. Nivana Ridmaya. www.livefm.org.

විස මහරගමට හෝමාගමට ගොඩගමට www.

දියුල පිටියට. කඹුරු පිටියට. නාවල පිටියට. www.

Live FM.LK

ලංකාවේ වෙලාවෙන් සවස 6යි. හතලිහයි.

www.liveofm.lk.

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල රේඩියෝ ගාන ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව සින්ද අර්ජාලය හා ශ්‍රවණය කිරීමට ඔබේ ඕඩෙක් ලයිෆ්ෆින් කිරීමයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: වාර්තා ඊලංකාවේ වෙලාව
1: livefm.lk

Sri Lanka Rhythm. Vishwas Sisara Live FM.

නැටවෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමති නම් හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුන Live FM දැන් ලොව සුපතල රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වමනත් සතිනු ඒ මහඟු අවස්ථාව වෙත අපව උසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

हिटियात में हिटियात। हे तो तू दाने ना रेड मैया लाइव एफएम।

මහරගමට හෝම ආගමට ගොඩ ගමට www.ifm.lk

கலவரா. හතයි හතලිහයි.

www.livefm.net. Okay, hit the pin of an hour.

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ දුනු Live FM දැන් ලොව සුපතල Radio Garden Tuning Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් සුවහ හැකි ඔබ දෙනෝ අනාලහනේ ඔබලේ එමසකින් Live FM කර සිටිනයි මේ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තබෝ ශ්‍රාවක ඔබට ස්තුතියි Live FM නොනවතින ගී රිද්මය

0: විසයි. ශ්‍රී ලාංකේය රිද්මය විශ්වය සිසාරා Live FM.
1: livefm.lk

එහෙ හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය live affair.

0: ඒ හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය ලයිව් එෆෑම්
1: liveFM.lk

ළඟක වගේ දැන් අපි වහන වෙලාව රාත්‍රී 9:00 ලංකාවේ වෙලාවෙන්. ඊරිද්මය Live FM.

அவை தேங்கலாவ ராத்திரி.

0: Mamamati na girit maya. Live FM.
1: Livefm.lk

දියුල පිටියට අඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.lifefm.lk

ಸೈಬರ್ ಅವಕಾಶ. ಲೈವ್ ಎಫ್ಎಂ.

0: www.livefm.lk. Kita pinawa na rasa.
1: livefm.lk.

සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම live fm live fm.lk

සයිබර් අවකාශයේ ලාංකේය හදගැස්ම Live FM.

දැන් ලංකාවේ වෙලාව රාත්‍රී 10:00යි.

0: ವೇಹಸ ನಿವರ್ಣ ಹೃದ್ಮಯ www.livefm.lk.
1: Live FM.

ನಿವರ್ಣ ರಿತ್ಮಯ www.livefm.lk

0: සයිබර් අවකාශයේ ලාංකේය හදගැස්ම Live FM.
1: Live FM.

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tuning Radio FM යන ප්‍රහය අපේ විකනාකෝයි රෝකකට අන්දෙමු ජාරසෝකෙමඩ ඔබගේ නැතරින් ඉවෙමින් කරිමනි මේ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි Live FM නොනවතින ගී රිද්මය

හිටියත් මෙහෙ හිටියත්. හිතට දැනෙන රිද්මය. Live Affair.

ವೇಹಸ ನಿವನ ರಿದ್ಮಯ www.liveFM.lk.

0: සංඛාවි වේලාවෙන් රාත්‍රී 11යි. හතලිහයි.
1: liveFM.lk

0: වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමති www.livefm.lk ඉදිරිගින් ක්ලාසික සියවනු හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුන් ඉන් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවික ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි
1: Live FM

0: ශ්‍රී ලාංකේය රිද්මය විශ්වය සිසාරා Live FM.
1: Live FM.lk

0: www.livefm.lk. Kita pinovana rasa.
1: Live FM.lk.

www.livefm.lk. Hit the pin.

0: සයිබර් අවකාශයේ ලාංකේය හදගැස්ම Live FM
1: .lk

Live FM.

0: Sri Lanka Ritmaya Vishwa Sisara Live FM.
1: Live FM.lk.

නැටවෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ, රේඩියෝ ගාඩන්, ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම

0: விழாவின் பாந்தரே
1: Live FM dot LK

0: සයිබර් අවකාශයේ ලාංකේය හදගැස්ම Live FM.
1: livefm.lk

ए हिट। Hit to the dance in a rhythm, live effect.

0: Srilanki Ritmaya Vishwaya Sisara Live FM
1: livefm.lk

මහරගමට. හෝමාගමට ගොඩගමට www..

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු IFM දැන් ලොව සුපතල රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම වෙනම කොස් කළ අපට අතුටින් දැනුමු හස්ව කිරීමට ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

www.livefm.sat.com/hadavate sparshaya ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත්

రుహునట రాజరాటట శంకడగలట www.liveFM.lk

www.. livefm.lk. Hit up Pinovana.

0: Bona matina, Guiritme. Live FM.
1: LiveFM.lk.

0: லங்காவே விழாவின்
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවති. ගී රිද්මය

0: www.livefm.lk. Kita pinawa na rasa.
1: livefm.lk.

मैं ही टिया ये तो तू दाने ना वे मैं लाइव फैन।

Bengalawe lang. Kavilavin pandra dekai.

ハトリハイ。サイブアワカ。ハシランキハドガスマ。ライブFM。

হিটিয়াব মেহে হিটিয়াব। হেতটো দানিনা ৰিদমেয়া লাইভ এফএম।

0: श्रीलंकी रिदम विश्व सितारा लाइव एफएम
1: लाइव एफएम। LK

මහරගමට හෝමාගමට ගොඩගමට www.la

මහරගමට හෝමාගමට ගොඩ ගමට www.

Ruhuna Ta Rajarata Ta Sinkadagalata www.livefm.lk

0: Dan bila upandara tunai.
1: Hatalihan.

0: ශ්‍රී ලාංකේය රිද්මය විශ්වය සිසාරා Live FM.
1: livefm.lk

0: FM.
1: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.fm.com

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා ඔබට අවශ්‍ය ශ්‍රවණය ලැබව අපට කුතුහලයි. අන්තරය හරවා ගිර ඔබගේ බ්‍රවුසරයෙන් FM එකට සර්ච් කරයි. මේ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තබෝ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවති ගී රිද්මය

でかい。スリラ。アンキーリズムや、ウィッシュエスサーラー。ライブFM。

0: සයිබර් අවකාශයේ ලාංකේය හදගැස්ම Live FM.
1: Live FM. LK.

Wilson. Nivana Ritmaya. www.livefm.lk.

ඔබ ආදර කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු live FM දැන් ලොව සුපතල රේඩියෝ ගාඩන් tune in radio fm යන app එකෙන් බඩනකේ එක අපියට අතනෝ රහසෙමට ඔකේ ඕම සොරින් යතර සකිම ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

Wilson Nie. Ivana Ridmaya. www.livefm.lk

දියුල පිටියට අඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.com

ಸೈಬರ್ ಅವಕಾಶ ಲಾಂಕೇಯ ಗಸ್ಮ ಲೈವ್ ಎಫ್ಎಂ

නැටවෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ, රේඩියෝ ගාඩන්, ටියුන් ඉන් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණන්

0: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම Live FM.
1: Live FM.

0: Mama Matina Girit Maya Live FM.
1: Livefm.lk